පඤ්ඤමා අසුපදී විකෝංකාර සත්ගුරු ප්‍රසාද දර්ශන තේකක පාප සමනාසෙන් හර්ෂෝ දෙ මිලයි මීරා ගුරු පරමේශ්වර සුඛදායි පාරදම් කා නාම දිර රායේ අන්තේ හොය සඛායි රහව සගල දුක් කා දේරා පන්නා සංස්කූර් මුඛ ලායේ

කරයි. පුත්‍ර කලත්‍ර මහා විද්‍යාමේ ගුරුසාචය ලයිතරයි. අපනේ ජීවිතේ ආප සමාලේ ආප ලියේ ලඩලයි. සාත් කර්ම කා බේඩා බාන්දියා පවජල් පාරපවයි. දේශ මාර්ගයන් ස්වාමී නානක බලබල ජායි. අකාල මූරත් අදුනි සම්බෝ කල අන්ධකාර දීපයි. අන්තර්ජාමී ජීවන කා දාතා දේඛ ත්‍රිප්ත අධායි.

අනද මංගල ගුරු චරණීලාගේ පායේ සූක්ක නේරේ රාම සුඛ නිදාන මිලියා දුක් හරයා කිරපා කර ප්‍රබ රාඛියා හර චරණ ලාගා ප්‍රම්පෝ පාගා හර නාම රසනා පාඛියා හර ඒක චිතවේ ප්‍රබ ඒක ගාවේ හර ඒක දෘෂ්ටි ආයා බිනවන්ත නානක ප්‍රබ කරී කිරපා පුරා සත්ගුරු පායා මිල රහී ඈ ප්‍රබ සාද ජනා මිල හර කීර්තන සුනියේ රාම ਦਿਆਲ ਪ੍ਰਭੂ ਦਾ ਮੋਦਰ ਮਾਦੋ ਅੰਤ ਨਾ ਪਾਈਐ ਗੁਨੀਐ ਰਾਮ ਦਿਆਲ ਦੁਖ ਹਰ ਸਰਨ ਦਾਤਾ ਸਗਲ ਦੋਖ ਨਿਵਾਰਨੋ